நேட்டவேனு. සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.

రుహునట రజరటట సింకడగలట www.liveFM.lk

0: වෙලාවෙන් දැන් වෙලාව උදේ 6යි. මොනවතින ගීවිත්මය Live FM.
1: Live FM. m.lk

ವೇಹಸ ನಿವನ ರಿತ್ಮಯ www.liveFM.lk. ಮುಂಚಿತ

0: Dava sing a day.
1: Manamatina Giritmaya Live FM.
2: Livefm.lk.

రుహునట రాజరాటట సింకడగలట www.liveFM.lk

නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරලා ක්ලාසික් ඉස්මු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM. Live.

0: او دے حیائی حطلی
1: රුහුණට රජ රටට සිංකඩ ගලට www.livefm.lk

0: දියුල පිටියට අඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: Live FM.

రుహునట రజరటట సింకడగలట www.liveFM.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දුනු. අංගලය හරහා ශ්‍රවණයමට කල් ඕනසකින් Live FM පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: නැටවෙන සිින්දු අහන අතරේ හිත සැනසන සිින්දු අහන්නත් ඔබ කැමති නම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලසික් රේඩියෝ රඩියෝගාඩන් ටියනින් රඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි
1: liveFM.lk.

0: විසයි. වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
1: Live FM.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.ifm.lk

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio FM පවන අත්බගත්‍රකව අපට ස්ටිඩම් තලහ හලේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: Live FM.

වෙලාවේ වෙලාව උදේ 7:00. සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු ලයිෆ් බ්ලස් රේඩියෝ ෆේන රාවේම තවත් බලමුකෝ ශ්‍රකව අයෝට සතුන් දෙමු ක්ලෑෂ් ක්‍රිකට් ඔය කලතේ ඕන ප්‍රේ අයම් යුයි ටයිප් පර්චීම පවනයි ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි ලයිව් FM නොනවතින ගී රිද්මය

రుహునట రజరటట సింకడగలట www.liveFM.lk

0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: livefm.lk

0: www.livefm.lk. Hita pinovana rasa.
1: Live FM.lk.

0: pegani o
1: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM

0: ලංකා වෙලාවෙන් හරියටම උදේ 8යි. හතලිහයි
1: live FM.lk

0: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රෝක් කන ක්ලික්‍රියෝ විසමනඳුන් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM

0: Sri Lanka Ritmaya Vishwa Sisara Live FM.
1: Live FM.

0: Yay, école.
1: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවික්.

0: livefm.lk.
1: ನಿವರ್ಣ ರಿತ್ಮಯ www.livefm.lk.

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM ලංකාවේ දැන් වෙලාව උදේ 9:00යි හතලිස් එකයි
1: Live FM

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වගේම අත්දැකීමක් ඔසේ ශ්‍රවණය කළ හැකි බව ඔබට සිනනුමු. අන්තර්ජාල හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල්පේ ඕන ප්‍රසේකින් Live FM skipයි. මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තබෝ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය

0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.iufm.lk
1: livefm.lk

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.

0: Sri Lanka Ritmaya Vishwaya Sisara Live FM
1: Live FM

0: ලංකාවෙන් උදේ 10:00.
1: විසයි Live FM.

0: දියුල පිටියට කඹ රුපිටියට නාවල පිටියට කල් පිටියට www.iwfm.lk
1: Live FM.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

0: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වේද විනාක ශ්‍රවණය කළ හැකිව ආයොබට සංද අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: Live FM

Bona matina, Guiritmea, Live FM. Live FM.

రుహునట రాజరాటట సింకడగలట www.liveFM.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio FM යන ඇප් හරහාගේ ඔබ වැඩම ශ්‍රේණිය කළ හැකි බව අපි ඔබට අතු දෙමු. අනර්ද හසිනේකට කල්ගේ ඔබ සිකින් Live FM යන්තර චේමනායි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: LiveFM.L Okay.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

12යි ලංකාවේ වෙලාවෙන්. ශ්‍රී ලාංකේය රිද්මය විශ්වයේ සිසාරා Live FM.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm .lk

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.

ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

லங்கா விழாவை மத்திய துலகை 43

0: www.livefm.lk. Hitta pinovana rasa.
1: Live FM.

livefm.lk

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

0: ಸೈಬರ್ ಅವಕಾಶೆ ಲಾಂಕೇಯ ಹದಗಸ್ಮ ಲೈವ್ ಎಫ್ಎಂ.
1: livefm.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ඩිෆෙන අතර වගේම අවබෝධ ගණාවක් ඉස්සෙහෙක් පිර සින්දුමු. තාස්කිර ඔබ කළත්තේ ඕනෑමස්කින් Live යක්ස්කිරමයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවත

මහරගමට හෝමාගමට ගොඩගමට www.lifefm.lk

0: වෙලාවදවල් එකයි විනාඩි. හතලිහයි.
1: liveFM.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Team FM පදනම්කෝෂක අපට සුණු අතරල හස්රේමට ඔබ කලිතේ නෑම උසර්කින් FM ස්කෙමයි ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගී රිද්මය

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.com

0: iwfm.lk
1: livefm.lk

రుహునట రాజరాటట సింకడగలట www.liveFM.lk.

දිගටම අපිත් එක්ක එකතුලා ඉන්න දැන් වෙලාව. ලංකා වේලාවෙන් දවල් 2:00.

0: නැටවෙන සිින්දු අහන අතරේ හිත සැනසෙන සිින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිල කරන්න. සිග්‍රියෝ දෙස්මනමු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත්web ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

0: www.livefm.lk. Hita pinawa na rasa. දිගටම අපිත් එක්ක එකතුලා ඉන්න දැන් වෙලාව ලංකාවෙන් දවල් 2:00 40යි.
1: Live FM.

0: එහිටියත් මෙහි හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: LiveFM.lk

0: වෙලාව සවස 3යි. ශ්‍රී ලාංකේය රිද්මය විශ්වයේ සිසාරා Live FM.
1: Live FM. LK.

0: ශ්‍රී ලාංකීය රිද්මය විශ්වයේ සිසාරා Live FM.
1: Live FM. .lk

0: நேட்டோவின் சிந்து அகநாத்தரே හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් www.liveifrs.org කර සිටියෝ දින්දුන් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුන් ඉන් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවී ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි
1: livefm.lk

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.ifm.lk

0: සයිබර් අවකාශයේ ලාංකේය හදගැස්ම Live FM.
1: Live FM.

0: balane.
1: Kau bela abang sabo sotunai. Hatalihai.
2: Live FM.

ರುಹುನಟ ರಾಜರಟಟ ಸಿಂಕಡಗಲಟ www.liveFM.lk

0: ವೇಸನ್ ನಿವನ ರಿತ್ಮಯ www.liveFM.lk.
1: Live FM. M.LK.

iwfm.lk Live FM.

නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකෙන් පැවිදිරන් සිටියෝ දෙසවඳුන් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

0: කඳුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.ifm.lk
1: livefm.lk

రుహునట రజరటట శంకడగలట www.liveFM.lk.

0: www.livefm.lk.
1: Live FM.

0: livefm.lk.
1: www.livefm.lk. Hita pinawa na.

0: www.livefm.lk. Hita pinawa na rasa.
1: Live FM. LK.

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.ifm.lk
1: livefm.lk

මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM. ලංකාවේ දැන් වෙලාව සවස 5

මහරගමට හෝමාගමට ගොඩගමට www.la IFM.lk

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio FM තවත් බඩකාකෝසේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: Live FM

41 ののぶきのギリッマヤライフ FM。

www.livefm.lk. Kita pinawan ang rasa. Live

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගමනේ රේඩියෝ FM අපරාගේ බකවකෂකිය අතින් දෙන්නේ දහස්වීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

ರೇಹಸ ನಿವನ ಹೃದಯ www.liveFM.lk. ಲಂಕಾವೇ ಸವಸ ಹಯಾಯಿ.

නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාස් ක්‍රොස් කර ක්ලාස් රේඩියෝ විශ්වවනරෙන් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් කුසේ ශ්‍රවණය කළ හැකියි.

රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk

Tu alam, ikaw, mas kawala.

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM
1: FM.lk

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM
1: livefm.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හැවේ වෙරිවිනා කොෂණය හැව අපට තැනමු. තලයේ මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය අපට සතුනෝ. ඕමස්කින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

రుహునట రాజరాటట శంకడగలట www.livefm.lk

මහරගමට හෝමාගමට ගොඩගමට www.

0: iwfm.lk.
1: livefm.lk

0: ලංකාවේ දැන් වෙලාව රාත්‍රි 7:20යි.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.

0: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය ලයිව් එෆෙම්
1: liveFM.lk

0: ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: Live FM.

නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් යුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

0: අපි වහගෙන ඉන්න වෙලාව දැන් ලංකාවේ වෙලාවෙන් රාත්‍රි 8යි.
1: වෙහෙස නිවරම www.livefm.lk.
2: Live FM.

0: iwfm.lk.
1: livefm.lk.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio FM යන ඇප් හරහාගේ අත්බඩවි ගණනාවක් සේවන කළ හැකි බව පිය සතුටින් දෙමු. අජහසිට ඔකයේ නෑම බ්‍රවුසරයක Live FM ක්‍රියාත්මක වෙයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය

0: விசை www.livefm.lk ஹித பீனவன ராச
1: livefm.lk

0: www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ ක්ලියෝ බවනරන හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවික ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි
1: livefm.lk

ඉවුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

කුරුල්ල පිටියට අඹු කුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.kurulapitiyata.com

0: iwfm.lk
1: livefm.lk

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

0: Honorable Tina Gierigmeier, Live FM.
1: Live FM.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු ලයිව් FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුන් රේඩියෝ බකාකේ හෙක්කවට තුරෙන්ද චහිරි බලත්තේ ඔබ රේන් එමින් කත් ජීමමන මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තබෝ ශ්‍රාවක ඔබට ස්තුතියි ලයිව් FM නොනවතින ගී රිද්මය

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.com

0: iwfm.lk.
1: Live FM.

0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.ifm.lk
1: Live FM.

0: Sri Lanka Rhythmia Vishwa Sisara Live FM
1: Live FM. LK.

0: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි
1: liveFM.lk

0: වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.kekkaragin click කරන්න. සියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුන් ඉන් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත්web ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි
1: Live FM

0: www.livefm.lk. Hita pinawa na rasa.
1: Live FM.

ඇයි විසයි. අවකාශයේ ලාංකීය හදගැස්ම ලයිව් FM.

0: www.livefm.lk. Kita pinawa na rasa.
1: Live FM.lk.

0: நேட்டோவின் சிந்து அகநாத்தரே හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිරා ක්ලාඩියෝ ස්නර් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි
1: livefm.lk

రుహునట రజరటట సింకడగలట www.liveFM.lk

මහරගමට හෝමාගමට ගොඩගමට www.lifefm.lk

0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.ifm.lk
1: livefm.lk

රාත්‍රියේ 11යි දැන් වෙලාව. www.liveofm.lk හිත පේන

0: ලංකාව වේලාවෙන් රාත්‍රී 11යි.
1: විස දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.

0: livefm.lk.
1: Sri Lanka. Rhythmia Vishwesisara Live FM.

తూనట రజరటట సింకడగలట www.liveFM.lk

0: කුකුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.org.
1: livefm.lk

0: வேகஸ் நிவர்ண ரித்ம www.livefm.lk.
1: Live FM.lk.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු ලයිව් FM දැන් ලොව සුපතල රේඩියෝ ගම්මුණියගේ කළ හැබව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහරුකිමට ඔබලේ ඕනතුරකින් යනට සර්ච්යි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වේබඩ විගමවේ කලබි ඔබට සතුටින් දෙමු. අන්තරා ශ්‍රවණය ක්‍රියට ඔබ කල යුත්තේ ඕනෑම බුසෙන් Live FM යnder ප්‍රතිපණයි. මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තබෝ ශ්‍රාවක ඔබට ස්තුති Live.

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

0: iwfm.lk.
1: ලංකාවේ ලාවෙන් පාන්දර එකයි
2: live fm.lk.

0: ನೆಟವಿನ ಸಿಂಧು ಅಹನಾಥರೆ ಹಿತ ಸಣ್ಣ ಸಣ್ಣ ಸಿಂಧು ಅಹನಾಥ್ ಒಬ್ಬ ಕೆಮತಿ ನಮ್ www.liveFM.lk ಸೈಟ್ ಕರೆಗಿ ಕ್ಲಿಕ್ ರೇಡಿಸ್ ಹದವತೆ ಸ್ಪರ್ಶಯ ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුන් ඉන් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM.

රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk

0: ශ්‍රී ලාංකීය රිද්මය විශ්වයේ සිසාරා Live FM
1: liveFM.lk

0: ರೇಸ ನಿವನ ರಿತ್ಮಯ www.liveifm.lk.
1: livefm.lk.

ରୁହୁନଟ ରାଜ ସିଙ୍କଡଗଲଟ www.liveFM.lk

0: llena de amor.
1: Live FM.lk.

0: ದೇಹಸ ನಿವರ್ಣ ರಿದ್ಮಯ www.liveFM.lk.
1: LiveFM.lk.

0: Bono Martina Girit Maya Live FM.
1: Live FM.

0: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා Live FM
1: LiveFM.lk

බැංගලාව ලංකාවෙලාවෙන් පාන්දර දෙකයි. හතලිස් එකයි. සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම. Live FM.

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.ifm.lk

www.livefm.lk. Kita pinawa na rasa. Live FM.

రుహునట రజురటట సింకడగలట www.liveFM.lk

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.

0: Bona matina, Guiritme, Live FM.
1: Live FM.lk.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tunein Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: ವೇಹಿಸನ್ ನೀವಡಿದ www.liveifm.lk.
1: livefm.lk.

రుహునట రజరటట శంకడగలట www.livefm.lk

නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.kpgi.com හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

හතලිහයි. ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටිමේ වෙබ් විනාකෝෂණලව අපට තුදෙනු. අංගලහක කයුවේ ඔබ බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට අතුටින් දැනුම්මු. පමණයි ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

0: ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: LiveFM.lk.

0: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලික් කරන ක්ලෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි
1: Live FM